අනුභූතයන් අපාය පංග ගාතමෙති අපාර ගුණ ගණ යෝධාර මුණගර පරඩා නිර්පානය කාම් අතු ප්‍රචන්්ඩ මනකර යා කණ්ඩු ආලිසය කරමු ආදිරිසයා තරමු.